අම්මට අපි වැල්ලෑලෙන් එකඟත් රැසලූපේ මිටුසක්කන් සරයාමයක් දේලා ඉලගි ලබ් ටවට් සක්සයෝගයක් නෑට නිලාවත්්චාව කනන නොවු මිපි වැලේ පේනෙක් පටන් සිලලරිගයාන බිගුණට මානකිවල්ලමෙන් අම්මාකචන නිටසංනාට අම්මාලුතලු තුන් ඇසුලාමිකිිච්චි තුසයක්සමින්.